0: පිපිලි දැනි පස්කා සමන්නන් සවන්ගනු උපයක්තමයි සොලහතිය කසා
1: මෙම තුපාහිදුන් පස්සරිදයම්ි මතුස්වස්තවනව මොදත් කසා
0: සතුලි දුද පයක්ත නින්ද සකාරාත්මක් සොච් එවන් චින්ත සතනාපට මුක්ත හද මුතුරෝපාට පස්සසකින්සා
1: 40 පස්සක් කටිපසි නියමත් සොස්ත සස්තව
0: චිලෝ පදාත මත්සමස

ආරම්භක කතාව. ඒ කියන්නේ ඉතිරි දෙකක් අනිත් පොකුසල නැසසාරව ප්‍රවෘත්තියේ තියෙන්නේ ස්ථානවලදී කොහොමද ඉතිරි මතසාර තියනවා කියලා.